නාමේ උපදේ නාමේ බෙනතේ නාමේ සයිසමාය නානික නාම් ගුරුමතේ පායේ අපලෙලවයි ඒ විඩාණි චාකරී පිරාදියෝ තාන්න ඡෝඩ පරදේශ සදායි දුජකන සුකන පායෝ පිරාදියෝ බිකා ලෝබලවයි බිකා ලෝබලවයි බ්‍රම්බලයි ඕ කෝ කර සුක පායේ චාකරී විඩාණි කරේ දුඛාලී ආප වේජ ධර්ම ගවයි